කනිතෝ ක ආකාශවාණි ජ්වාය දෙහි පොණ්ඩක ජ්වාය ස්ටේෂන් වන් රංගච්පියක ප්‍රෝග්‍රෑම් ක ඉන්ඩියා ඇට් ග්ලෑන්ස් ටෝක් ඔන් රිවර් ඔෆ් ඉන්ඩියා ලනි කපංගෝ කලම් කිවා යොංකරි ඉන්ඩියා වඩ කලම් ඩා කොකොන් බෙතිකා ලිංඩෝ